0: තාදෙන අර නෙදලන්ඩ්ස් එකේ මීඩිය ෆාරුසම් වර වර්ගදේවාදක පෙනල්ටි ආජන්ටිනාතුන් කටහඬ ටීම එහෙම එකම ශිමාසේ කිවානේ මම එනස් ටීම් ටීමුක මිකමුගේ ෆෝරි වර වර්ගදක දනි ගේගේ ගස් මිගත බහුස් දානකම අර ගබු කරන් සකට දෙවන හපන් නිකුණර කොබත මේ ගේම් ප්ලේ මියෝගුත් මේ කුකුරියක් දාගත බලාර්දෙන් ස්වීඩන් නේ බජේ නතිජයන් නෙරෙන් රිස්කන් නුගස් අමි දෙ අමි නොකවුට් බුර්ගේ ජාගේ යගින් කරන් බදා
1: මේ අලවන මේ ප්‍රථම ආපුගස වර බොඩ ෆාගෙන් දෙන්දි අමි මේ ස්වීඩන් අරාෆ ඔන්නේ රහම මේ ස්වීඩන් ගේ මේ දෙ ෆලින් මේ දෙ ෆුල් බෙක් අරාෆ ඉන්නර එතනුම් වර බොඩ ජපානු එටව කරමුන් දියතන් අලවන ෆෙනගෙන් දෙද ඒකම අලවන හිවනේ මිහාෆ් ගහම තංගොල බොඩ සමාල් වණ කන්නේගේ දා ඒගෝ මේ අම එතනුම් දායච්චෙන් ගොස් වදජ්ජ දෙංගනක ගේම්තර වන්න උඳගුවාන මේගම දෙටේම සලවන බලා අලවන හම ගබු කරන ප්‍රථම ගෝල් කොන්සීඩ් නුවේ වේතෝකම එමෙ ප්‍රථම කමක දෙටේම මසේ කුරාන දැන් ගෝල් සීඩ් වෙජ්ජ දැන් තංගොල ඕපන් ගේම ක බදල් වෙගෙන් දාන හැන් අලුවට ගබුල් කර වෙන මිනිච්චු
0: ආසන්න මී ෆෝර්තම හාෆ් ක කුළුම බලර් ස්වීඩන් ගේ මෑ හතියාරෙක් ගොතක මි ෆෙනුනි ඉසාක් එන්නු යොකරේස විස්නු හම එන්තනි එලංග දැන් ඒනේ හම වරක් වරක් හම බෝල දිබේ හා හම ලිබුම එකීක ආවහන් එන කෑරිය විද්දා ෆවුල් කරා තම ෆෙනුනි මී ගේම් චේන්ජ් කරම් බලර් ස්වීඩන් ටීම් උන් කොබත මෙදුතරේ කුළුන් තරින් ගින කොල්ලන් තෝ ජෙහෙනි නෝනි ඒ දිබේ බෝලක කවුන්ටර් ක අදී ඉතර අවස් කරමු තුනි
2: මී ග හම මේ කොරන් වි කම කි හම ඉසාක යොකරේස රංගාඩ හුරස්තකෙන් ලාදෙන් වි හම යගිනම ජපාන කුළුන්
0: Score.
1: Score alone me kodagon Japano borawedana me hafu gama me 1-0
0: Anitafat
1: 1-0 alone Japan
2: alone hama alone score 1-0 Japan
0: ජපාන් මොළවානකබ මේ ආමෙන්ගේ එනර්ජි ටීම් ගේ මෙහෙනේ දෙමෙම්බරු විස් මේ රෆා කරවණි කොමෙත් මිහාර නැතිජය ගොත නෙදර්ලන්ඩ්ස් ගෲප් ගේ එවණාගේ මෙති නෙදර්ලන්ඩ්ස් ගද බත්තිරිහු ග වාද කරන් ජෙහෙනි මොරකෝ යා මිහාරගේ නැතිජය බලාර ආ මෙවගුතු ජපාන් ස්වීඩන් මැච් එවර ෆොත්මා කීග ස්කෝය බලාර ආ ජපාන් නුකුන්න ජෙහෙනි වරුගද බ්‍රසිල් ලා දෙකොළ ආ වර්ල්ඩ් කප් ෆුට්බෝල් උඹාරාත් ගේ ගෲප් එෆ් ගේ ෆහු දෙමෙච් කුරිය මිදෙන නෙදර්ලන්ඩ්ස් මැච් පාෂා වි ජපාන් ස්වීඩන් වාද කරම් මැච් ගේ දෙවන හාෆ් ගේ කුළු මිහා සම් ප්‍රිය ෆනාම ගෙස්
3: අද මේ හසමාල් මෙන් ජපාන් ස්වීඩන් මැච් එක දෙවන හාෆ් එකෙන් තිබේ පණම නැත්නම් මොසේ කරන්නේ ආද මෙයා ෆෂණියේ මේ හසම වාසිෆා වත්
4: ස්කුරා මිස් කුළු ෆෂාගෙන් ජපාන් කුද්දේ බෑකෝල් ෆහත යෙදෙතරේ සුස්කි ක්‍රිෆොන් වාල් බෝල ස්වීඩන් ගේ ඩියර කැන් ස්වීඩන් කොන්ත්‍රේ ක්‍රිෆොන් වාල් බසන් චකල් කාරි බෝල් ෆෙන් දා මසේ කුරන වෙටුනි බෝල දිබුනි ජපාන් කුද්දේ ජපාන් කුද්දේ කොන්ට්‍රෝ කද පුරි වන්නි ස්වීඩන් හාෆ් මෙදා සබ ජෙලා බෑකෝල් ෆහත ජස්සාදි ඒ Taniguchi, ball from Korea, Yasala, Kuntereka, Hiroki, Hiroki, Hiroki back from Fahata, Anikos, Taniguchi, Taniguchi, Korean Arimati, Kuntereka, Dinner, Kontroko, the Korea, one in the Kisanda, back from Fahata, Simchakal Kari, Kuntereka, and Kontroko, the back from Fahata, Yasali, Kamada, back from Fahata, Taniguchi, and Korea, Kamada, Kamada, Korea, DLFT, and Korea, Deep Kuntereka, and Kontroko, the back from Fahata, and Kastaniguchi, Taniguchi, Sensaka Horosco Anifrat Arimati Midra carry a cowis number Hiroki Hiroki control the back of Fatanakis and Kuntrik and control the Kurifono Alef Sensaka carry Kuntrik and Fatan Hiroki Hiroki back of Fatir and keeper keeper Suzuki default Kurifono Alef for Mathematica Sweden half Kateri down the ball as Erika Frenjan Bolotuf Aran Sweden Kunta keepers Nokun and keeper were at left carry Japan gave this Kuntrikone Salis Haminet Kulovic. The team previous team called the Nija. From the Eritre, keeper. Telefono Adani. Ball from Beron Komeda, Korea, Matheus Fono Adi, ball as Eric Carey. Fahatun Japan, Kunta Boja, Bakul Fahat, Dandi was shooting Kunta Boguji, shooting Kunta Korea, Eric Carey, for Rada Kunta, Eric Carey, and Muscari, Japan Kunta, the Fakul Ball out of 70 beer. Japan half Kimidas and Sweden Gelu. Sweden game. The cast number Edek Senda, Tankul Fahat, Medon Hosko, Bakul Fahat, Idi, ene kuri funu ada japan half ke 43 minit kulayfa sume sume keeper kuri funu ada bola smito na kare fen jam kuri sudin kunda bodun kuri japan half te funu ada japan kunda bola ta ba ko fata na kamoda kamada ba ko fata jassa ali lek senda kuri ane kes kamada kamada bola fen kuri jela faf meda sab kuri bade ngati te kuri tibi na kumura kuri funu ada mase kuri pato sudin kunda ka jela parmet bola ter japan de fedon japan ke dun kuri elaf ere kare kuri tumar ko lage sudun konta sudun konta atun bola ta kuri fonwa de ere kare kuri kamada kamada di ere kare han na bola wanne dis ka japan konta kuri fonwa de bola de hostel matin ber di ere kare kuri fonwa de bola hostel matin ber ange di bol kuri matin li fejo ಬೋಲ್ ಕುರುಮತಿ ನೀ ಫೆಜ್ ಜಂಕ್ರೆ ಫೋನ್ವಾದನಿ ಸ್ವಿಸ್ಲೆಂಡು ಅಮಾಫ್ ಕುರ ಸ್ವೀಡನ್ನು ಸ್ವೀಡನ್ಗೆ ಜಂಕ್ರೆ ಫೋನ್ವಾದ ಬೋಲ ಜಪಾನ್ ಹಾಫ್ತೆ ಜಪಾನ್ ಕುಂತೆ ಬೋಲು ಕುರೆ ಫೋನ್ವಾದ ಮಸ್ಸೆ ಕುರೆ ಸ್ವೀಡನ್ ಕುಂತೆ ಬೋಲ ತ್ಲಾಫ್ ಅತ್ತಾನ್ ಕುರೆ ವದೆಂಗ ಸೇರೆ ಕರೆ ಜಹೆಲ ಕುಂತ ಮಡಕೊಲ ಕುಂತೆ ನಟ್ಟು ಅವಣ್ಣನಿ ಫಹತು ಜಪಾನ್ ಕುಂತೆ ದಿಫಾ ಕು ಪೇರ್ ಕೊದಿ ಕೋನ ಹತ್ತರವನ ಕೋನರ್ ಸ್ವೀಡನ್ಗೆ ಮೆಚ್ಚುಗೆ ಫಸ್ಟ್ ವನ ಕೋನರ್ ಸ್ವೀಡನ್ ಗೆ ಕೋನ ನಗಾಯರು ಸ್ವೀಡನ್ ಗೆ ಫಸ್ಟ್ ಕುಂ ತಿರುಗೆ ಬಿತಿವಿ ಜಪಾನ್ ಇರಿ ತಿರೇಗ ಸ್ವೀಡನ್ ಗೆ ಅಶಾರ ನಂಬರು ಯಾಸಿನ್ ಅಯೇರಿ ನಿಫೆ ಕೋನ ನಗಣಿ ಸಾಲಿಸ್ ಅಮ್ಯೂನಿಟ್ ಕುಳೇಫ ಸುಮೆ ಸುಮೆ ಯಾಸಿನ್ ಜಸ್ಸಾದಿ ಕ್ಯಾರಿಂಗ್ ಎಗಾರ ನಂಬರ್ ಕುರಿ ಫುಣುವಾದಿನ ಎಂಥೋನಿ ಎಂಥೋನಿ ಕುರಿ ನಗ ನಗಾದಿನ ಬೋಳ ಬೋಧ ಫುಣುವಾದ ಮಸೆ ಕುರಿ ಫಹದ ಕುಂತೆ ದಿಫಾ ಕು ದಿಫಾ ಕುರಿ ಫುಣುವಾದಿ ಬೋಳ ಸ್ವೀಡನ್ ಕುಂತೆ ಕುರಿ ದಿ ಪೇರೆ ತಿರೇ ಕುರಿ ಕುಂತೆ ತಿರೇಗ ಹಣ್ಣ ಬರ್ ಕುರಿ ಫುಣುವಾದಿ ಬೋಳ ವಿಫಾರ್ ಜಪಾನ್ ಕುಂತೆ ಫಾ ಜಿಹಿಲ ಬೋಳ ಬೇರು ಗೆದಿಯೆ ಜಪಾನ್ ಗೆ ಹಿರೋಕಿ ಫಾಗ ಜಿಹಿಫ ಬೋಳ ಬೇರು ಗೆದಿಯೆ ಹಣ್ಣ ನಂಬರ್ ಲೂಕಸ್ ಫುಣುವಾದಿ ಬೋಳ ಸಾಲಿಸ್ ನೂ ಮಿನಿಟ್ ಕುಳೇ ಫಣಕಸ್ ಕೋನರ್ ಸ್ವೀಡನ್ ಸ್ವೀಡನ್ ಗೆ ಫಸ್ಟ್ ಒನ್ ಕೋನರ್ ಮೆಚ್ಚುಗೆ ಹಾವನ ಕೋನರ್ ಬಿಫಾ ಕೋನರ್ ನಗಣಿ ಎಲಿಯೋಟ್ ನಗಾದಿ ಕೋನರ್ ಎಲೆ ತೆರೆ ತಾಂದಿ ಬೋಳ ಬೋಧ ಫೋನ್ವಾದಿ ಮಿಫಾ ಹರ್ ಬೋಧ ಫೋನ್ವಾದ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಬೇರಂಗೆ ತಿ ಸ್ವೀಡನ್ಗೆ ದಿನಂಬರ್ ಬೆಸ್ಟ್ ಆಫ್ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಬೋಧ ಮಜನ ಬೇರೆ ತಿ ಬೋಲ್ ಕುರುಮತಿ ಜಪಾನ್ ಕುಂತೆ ಲಿಫೆ ಜಹು ಏರುತ್ತೆ ಕೀಪರ್ ಕೀಪರ್ ಕುರಿ ವರಿತು ಬಲ ಕುರಿ ಹಾಫ್ ಮಿದಾಯ್ ಸಾಬ್ ಕಮಾಡ ಕುರಿ ತೀ ತೀ ಮೆದ್ರು ಹೋಸ್ಕ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಕಂಟ್ರೋ ಕೊಲ್ಲ ಎಗಾರ್ ನಂಬರು ಜಪಾನ್ಗೆ ಡೈಸನ್ ಡೈಸನ್ ಕಂಟ್ರೋ ಕೊಲ್ಲ ಡೈಸನ್ ಕುರಿ ತೀರಿ ತೀರಿ ಸಣ್ಣ ಕ್ಯಾರಿ ಕುರಿ ಕುಂತೆ ದೀಫೆನ್ ಬೋಲ್ ಫ್ಯಾನ್ ಕುರಿ ಮನಿ ಟನಕ ಟನಕ ಬೋಲ್ ಫ್ಯಾನ್ ಕುರಿ ಜೇದಾಫ ತೀರಿ ತೀರಿ ಕುರಿ ದೀಫ್ ಕುಂತೆರೆ ಕೊನೆ ಮತ್ತು ಕುಂತೆ ನಟ್ಟು ಕುರಿ ವಣ್ಣ ಮಸೆ ಕುರಿ ಕಾರ್ಯ ದಿಯ ಸ್ವೀಡನ್ ಗೆ ಕುಂತೆರೆ ಕುರಿ ಕುಶಾಗುಳಿಗೆ ಲೀಫೆ ಜಹು ಜಪಾನ್ ಜಪಾನ್ ಗೆ ಜಹು ಕ್ಯಾರಿ ಟೆನಕ ಟೆನಕ ಇವರು ಸ್ವಾಹ ತನಕ ಜಸ್ಸಾದಿ ಕುಂತೆ ಕುರಿ ದೀಪ್ ನಕಮೂರ ನಕಮೂರ ಕುರಿ ಏರೆ ಕಾರ್ಯ ಕುಂತೆ ದೀಫ್ ವರಿತು ಕಾಯ್ದ ಕುಂತೆ ನಟ್ಟು ಅವಧಿ ತು ಮಸೆ ಕುರಿ ಜಪಾನ್ ಗೆ ಏಗಾ ನಂಬರ್ ಡೇಸಿನ್ ಕುರಿ ಫೋನ್ವಾದ ಮಸೆ ಕುರಿ ಬೋಳ ನಮಸ್ ಆಫ್ ಸೈಡ್ ಡೇಸಿನ್ ಡೇಸಿನ್ ಆಫ್ ಸೈಡ್ ಗೆ ದೀಫ್ ಜೋ ಫನ್ಸಾಸ್ ಮಿನಿಟ್ ಕುಳೆ ಇಫ ಮೆಚುಗೆ ದಿ ಟೀಮ್ ಕುರಿ ಬಿಸ್ ಟೀಮ್ ಕಲ್ದಾನೆ ರುಚಿ ಅಲ್ಲಿ ಮೆಚ್ಚು ಕುರಿಯುತ್ತಾರೆ ಮಿಗುರು ಪಾಣಿ ಮೆಚ್ಚು ಕುಳುಮಿಸಬೇಕೆ ಕುರಿಯ

0: Texas Sapi.
1: එංහා 441 kHz medium wave 890 MHz FM band
2: දිවේ රාජ්‍යයේක අඩු ගඩින් මිහර හැගඩි ෆන්සාස් 3 මිනිට් අඩෝ සමුතිය ගෙන්දවනි දිවේ රාජ්‍යයේක අඩු

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඒ මාමර කොන්දක
3: අහල් මිදනි ටෙක් දුනියා
4: මර්හබ තියාදවනි ටෙක් දුනියා මේ සයින්සා ටෙක්නොලොජී ෆක්කා වෙෆාවා දුනියේ මිතනු ආ හෝදුන්තක ආ ඊජාත ෆින්නා World of Technology Come Join
1: දිවෙහි රාජ්‍යයේ ගැඩුම්
5: ටෙක්ටෝ
6: හෝම දෝහුගේ හෙඳුණු අග්ගඩි තිරිහුන් අති බූරා සති දෝගේ හෙඳුණු දිහගඩි තිරිහුන් මේගේ ඉතුරු හොනීර දෝගේ හෙඳුණු අග්ගඩි තිරිහුන්.

මෙයාර් ගඩින් එගාර ගඩි ෆනර මිනිට් අඩු සෝමන්තය ගෙන්දවනි දිවහි රාජ්‍යයකඩු.

0: අසාසි තම්රෙන් කෝ කෝස් කෝගේ බෑවරි එම්ඩ්ක සාලස් හැබන අසාසි තම්රියන් කෝගේ බෑවරින් එයි කැම්පේනු ටීමේ ටෙක්සි ඩ්‍රෑවරස් හාසකො නද ටෙක්සි
1: ශුක්‍රියා හුසෙන් මරහබා වරම් මරහබා
2: තොලා
3: මිසු
1: අදේ සම පෝෂි වාගේ වරක පුළුවෑගෙන් තිහුන්නේ අදේ ඉතුරු خبرෙන් ඔති තු
3: අදේ පොතේ
1: අදේ ඉතුරු خبرෙන් ඔති අදි අගම යුලන් කරෙන්ජේ හැමගෙන් එක්කන් එබෙන් එහි එහුන් තෙරින් බෙලුන් තෙරින් නේ මකම් දෙ හොෂරන් එවහක තොති ගෝති දෙ
3: එකහද එච් ෆෑන් උස් ෆංකා
1: ෆෑන් ෆේවරිට ෆෑන් ෆේවරිට ආදි
3: මිෆහරු ෆෑන් ෆේවරිට ලිබේ ෆරාත කී යගින් කොල්ලි එබයි ඔස්කා චිග සුර නුබෑ නංකීගෙන් පහුම් වර හිතාම්වෙරි කංකන් කුරිමතිය ෆේමේම රඟල පදාලි ෆෑන් ෆේවරිට ලිබේ ෆරාතකී මරියම් සානී.

0: අධියන් කියන වෙෆති හොරි
1: මිහිරිවර බොඩ හාස්ව
0: අනෙක් කට් හෙස්ටු කෑරිවීමත මන්හා මන්න හාද දේර වෙෆය
1: අහරගෙ වර ගෑකුජ අහරන්න මලාමෙක් කුරණේ
0: හාස්නු එබ ස්පිල්දටී ප්‍රෝග්‍රම් අඩුවෙහි මතිකාලා හූරී හාකංක මං හල්ලු හෝදන ගෙන
1: ස්පිල්දටීය
0: මිකාලකංකන් දිමාවීම කන්තක්කුර විධාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රාමුන් ගේන
2: ස්පිල්දටී හමේගනි දිවෙහි රාජ්‍ය ගඩු
3: ආදිත්ත දුවහෝග හවේරු හතුරගඩ ෆනරෑග
4: රිපීට් බුදු දුවහෝග හවේරු හතුරගඩි ෆොනරෑග
3: අදි බොඩාස්පති දුවහෝග හවේරු ෆහෙත් ජහයඩු
0: එංහ සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හට්ස් මීඩියම් වේව් අදේ අඩ්ඩිහ නුවේ මෙගා හට්ස් FM බෑන්ඩ් හමේකැන දිවහි රාජ්‍යගේ අඩුම් එන්තිසාර කොල්ලවා
5: ස්පිල් ද ටී
6: މި މުބާރާތުން އަޅުގަނޑަށް ޢާ ތަޖުރިބާތަކަށް ޢާ މައުޟޫމާތަކަށް އަޅުގަނޑަށް އެންގެން ދާނެ ކަމުގެ ފޮނި ޢުއްމީދުގައި
7: މިހުރީ ނިޔަށް ކަނޑައިޅައިގެން ތެން މީގެން ދެވޭންމަ ކުރިއަކަށް ދާން ހަމަ
8: ހިތަށް އެރި މިފަހަރު ބައިރުވާނީ ވަނެ ލިބުނަސް ނުލިބުނަސް ލިބޭ ތަޖުރިބާއަކީ އަޅުގަޑު ދެކޭ ގޮތަކަށް ވަރަށް ބޮޑު އެއްޗެއް
9: ކުވަފެން ޙަޤީޤަތަކަށް ހެދުމަށް ބައިވެރިން ކުރާ ޢުފާވެރި ދަތުރު
10: ބެސްޓް ރޭޑިޔޯ ޕްރެޒެންޓަރ ކޮމްޕިޓިޝަންގެ ޓައިޓަލް ޢުފުލާލާ ބައިވެރިއަކީ
11: ರೇಡಿಯೋ ಪ್ರೋಗ್ರಾಂ ಹುಷಳಮ ಶೌಗರು ಅಪರಾತಕ ಖಾಸ್ ಹೋಗ ದಿವೈ ರಾಜ್ಯ ಗಡಂ ಕುರೆಗೆಂದ ರಿಯಲಿಟಿ ಶೋ
12: ಫಹಿ ಪೇ ಪ್ರೆಸೆಂಟ್
13: ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟರ್ ಕಾಂಪಿಟಿಷನ್
9: ಹುಕುರು ಅದಿ ಹೊನಿ ಹಿಡಿದು ಹೋಗೆ ಮೆಂದುರು ದೇ ಚಹಾಯಿರು
11: ರಿಪೀಟ್ ಹುಕುರು ಅದಿ ಹೊನಿ ಹಿಡಿದು ಹೋಗೆ ರೇಗಂಡು ದಿಹ ಗಡಿತರಿ
9: ಎಂಹಾ ಸತರಸತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಟ್ಟಿಹ ನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ FM ಬ್ಯಾಂಡ್
11: ಫಹಿ ಪೇ ಪ್ರೆಸೆಂಟ್ಸ್ Best Radio Presenter Competition. Mimubaratu de co-sponsor ki Wholesale Point.

තිමාය ලිපි ගෙන්දාන කමේ. මිහෙනි මුදලකී ඒ අට්ටකා තිමාග නෆ්සු දහිවෙති වෙපාවා එච්චේ. වීමා තිමා ලෝබිවා එච්චෙන් හේදකුරවේනි ඊමාංකමුගේ අහුළුවෙරින්නක් බයංකුරවුණු තෙදුවෙරිකමට්ටකා ජකාත සොදගයි මිනම් විස්තෙවිගෙන් වේ. එයි තෙදවෙරිකමුග මානාග ජකාත් දිනමුගා තිමාගේ අහුලාගේ යතන් ඉස්ලාම් දීනුගා ඉතුරු ගදරෙත් දෙවිගෙන් වේ. සබබකී තිමා මිහායකි මුබ්බාර් මිහුන්ගේ තෙරේගා නොවුන් තිමෑ ලිබිෆාවා එච්චකුන් දායිමී ගොතෙක්ගා හේදකුරුමුන් අන්න මීහක එම්මෙ දුවහක් වෙස් එකක් නොකුරවුණු කමුගා වියස් නුතනවෙස් කමින් එහසාස්වාකමී ශක්කෙන් හුරි කමෙන් නෝ. සොදගෑ කුරුමුගා තිමෑ ලිබිෆාවා ඉල්මා මුදලා එනුම් වෙස් නියොමැත්තක් බේනුම් කුරවේනෙ. ජකෑ දිනමකී තිමාග හිතන් හමජහුන් ගෙනෙස්තේ උපාවෙරි කමේ. මිසාලක ෆගීරක සොදගෑ කොල්ලුමුන් ලිබේ උපාවෙරිකමකී තජරිබා කොරේෆාවා මුජරිබ් කමි. තිමාවිස් මිකමුගා අජුම බලාලුම් බුද්ධිවෙරි නූන්තෝ. නමවිස් මිහින් හම ජෙහොන් ලිබිගෙන් දනී හිතුන් රුහුමුන් එ සොදකය කොප්ෆි නම. අධි ජකා දීනමුගෙ සබබුන් තිමාග ඊමාංකම් පුරි හමවේ ඊමාංකම් ඉතුරුවගෙන් වෙස් දානෙමෙ. ෆහෙ රසූල් සොල්ලොල්ලාහු අලෛහි වසල්ලම හදීස් කුරෙබ්බි බස් පුළුගෙ මානාගා වනී තිමාගෙ අමිල්ල නෆ්සක් කුරාවර ತಿಮಾಗೆ ಅಹಾಯ ಲೋಬಿ ಕೊಫು ಮದ್ದಾಂದಿ ತಿಯಬಾಮಿಹುಂಗೆ ಈಮಾನ್ ಕಂ ಫುರಿ ಹಮನುವಾ ಹುಟ್ಟೆ. ಮಿಹಿನಿ ತಿಮಾ ಫಾಸಾವೆರಿ ಕಮುಗ ತಣವಸ್ ಕೊಂ ಒಳೆ ಮುಂದಾಯಿರು ತಿಮಾಗೆ ಅಹಾಯ ದೀಲತಿ ಕಮುಗೆ ಅತೆ ದಿಕ್ಕೊಲ್ಲುಮಿ ಏನಾದಿಕೆ ಲೋಬಿ ಉಣ್ಣುಂತೋ. ಮೀಗೆ ಇತುರುನ್ ಜಕಾತಕಿ ತಿಮಾಯ ಸುವರ್ಗ ವದೆವುಮುಗೆ ಸಬಬೆ ಕಮುಗ ಅಲ್ಲಾಹು ತಾಲಾ ಲವ್ವವಾ.

0: Mér gæti ekki að duða hér, þið bæði frá að somta ekki að duða hér að segja.
1: Fahipe presents Best Radio Presenter Competition.
2: Best Radio Presenter Competition.
1: මෙම වාරාතුවේ කෝස්පොන්සර්කි හෝල්සෙල් පොයින්ට්.
3: බිල්ත දක්කම් ෆසේ ගොතේ මියොත්ති ෆහිපේ ඇප්. බිල්තකන් අර ජුම්ලා දදු ෆහිපේ ඇප ට්‍රාන්ස්ෆර් කොල්ලා. දෙංහම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම්වි. ෆෝන්, ෆෙන්, ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනෙ. රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේනෙගෙ. මී හම ඩිජිටල් වෝලෙට. දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙකිගෙන් ලාරිය වීනුවේ නේංගිගෙන් උලේක නුජේන හුරියා ඩිජිටල් පේමන්ට් එක ෆහිපේ මාෆහි
4: ආද මිරුවහේ
5: කොන්ටා කු
4: උලේ මගුමතිය වස් වෙජ්ජේ
6: බලාබ ඈම්න ගෝති දෙරේ හික්ක හලා ෆරි හෙදුන් තකු මෙවස් දෝනේ
5: ඒ ඈමිනා කොන් සෙන්ට් එත මීරුන් තක තිජේ ආද මිරුවහේ කි
4: මේ සෙන්ට් නූනේ මේ මිර ෂෝ ආදන් ෆිහාරේ අලගෙන හයිජින් ඩිටර්ජන්ට් ක ජාතු
5: හයිජිනේ
7: ಸಾಫ್ಕಮ ಮೀರು ವಹುಗೆ ಸಿರ್ರು ಹೈಜೀನ್ ಡಿಟರ್ಜೆಂಟ್ ರಾಜ್ಯತರ ಕೊ ಮಾರ್ಕೆಟ್ ಕುರನಿ ಹೋಲ್ಸೇಲ್ ಪಾಯಿಂಟ್
3: ಬಿಲ್ತ ದಕ್ಕಂ ಫಸೇ ಹೋಗತೆ ಮಿಯೊತ್ತಿ ಫಹಿಪೆ ಆಪ್ ಬಿಲ್ತಕಂ ಅರ ಜುಮ್ಲಾ ಅದದು ಫಹಿಪೆ ಆಪ್ ಟ್ರಾನ್ಸ್ಫರ್ ಕೊಲ್ಲ ದೆಂಗಮ ಹುರಿಹಾ ಬಿಲ್ತಕ ಫ್ಯಾಸ ದಕ್ಕ ನಿಮ್ಮಲಂವಿ ಫೋನ್ ಫೆಂ ಗ್ಯಾಸ್ ಅದಿ ಮೀಡಿಯಾ ನೆಟ್ ಬಿಲಕಸ್ ದೆಕ್ಕೇನೆ ರೀಲೋಡ್ ರಾಸ್ಟಸ್ ನುನಿ ಡೇಟಾ ಪೆಕ್ವಸ್ ನೆಗೇನೆಗೆ ಮೀ ಹಮ ಡಿಜಿಟಲ್ ವೋಲೆಟೆ ದೆನೆಂ ಮಸ್ ದೆಬಾವಾರು ಬಿಲ್ನು ದೆಕ್ಕಿಗೆ ಲಾರಿಯ ವೀಣುವೆ ನೇಂಗಿಗೆ ಉಳೇಕ ನುಜೇನೆ ಹುರಿಯಾ ಡಿಜಿಟಲ್ ಪೇಮೆಂಟ್ ಅಕ ಫಹಿಪೆ

0: فرانس نوروی وعده کوم دا مچ به فرتم هاف نیم فم ونی تینینګ اکګ نتیجه کوم عثمان دیمبلې هټریک فرتم هاف گا فینیګینګ وس فم ونی امباپه کې ګول ادي فینیګینګ نو ده نوروی کې همه کني ګول فینیګینګ دی ای تلو اسکارد کې فراتو نجی
1: ade komote salme mi half ko danuta ke fenigen dana kama mi ummid kuri de team ge line up bala fa hema alm danwani ha furta half ga war rangalo hamala ta ke mi di gose hama ya ko dembele mi war reeti tin danu fenigen di ane ka mi bharat ko mihar mi hataru landu ge list mihar mi ni mbappe ke mbappe ay ko mi di miharo dembele ves mi team araf
0: nazi
2: میار می تین گول ابدا دار می فننی اکیر فرتا شو فرمون دکی واہ کامے نے بلندو وینے پلس بلے بے جہائی گول تا فرتا می تی جہنی پاوے دان ہن کو چے دی ڈیفینڈر اون تی بھی ورت انے کڑ کڑ ہم انے جاگے کن جہان جے نے می پاوے دی ہم دیونا گول کا پلیس می کو دی می کو شیلڈ کا ادا دا ہم می می دکنی کہ ہمے کنی ٹیکنیکل وائس انے پلیئر وائس وے گنے باو تے نو سیکنڈی وے سینن جے
0: آدھے
1: تھیریس دمنٹ تھرے دنوانے می ورلڈ کپ کے تاریخ کا بارا آواز می بال نے کم گوتے سیٹرکم میں ویندی ایم میں انے اوہن نو ایکم می تھیم منیا ایم میں آواز می ہیٹرک می ورلڈ کپ کال میں می فینی گندی دے اے ہم منٹ تھرے ورلڈ کپ می ہیٹرک ہدا فوری ایم میں آواز ورلڈ کپ ہیٹرک کال میں می ہم منٹ تھرے فینی گنگ گوسا دے نو اس می وسما بارا می فہر کے ورلڈ کپ کے میں آواز سیٹرک گامس
0: ارے مولی ورلڈ کپ کے تاریخ بدا فا نجی فہ کری فرتم ہاف سارس فسٹ منٹ می گول تین گول فرانس کے فراتم فینڈ نو ویسا گول جاف منی نزی می دیا دیمے چا ہداف فرانس کے ڈیفنس لائن می تنگ کول اوپن کو گے با فینڈ گند نو وین اتن اٹے کریٹ کرا تم اس فینڈ گند
2: دی ای ہم امید کوری گوی سو با کی ایمی ہن می می چون گیل دے نی چن ہمے کائیں نو وے مڑو وے گین ای وار گوس ہو فینڈ دیما دان گوتے می ٹیم ائی کی گہ ہم ای ان نہ نہ ಮಮ್ಮಿಹಿಂಗ್ ಕೆ ಫಸೇಹ ಕೊನ್ ಎನೆ ಟೀಮ್ ಫೆನ್ನೇರು ಎನ್ನುವಾಣಿ ಕೋಚ್ ಮೈಂಡ್ ಸೆಟ್ ಹಮ ಎನೆ ವಿಷ್ಣುಮು ಉಳೇನೆ ಹಮ ಕುದಿ ಕುದಿ ಮಸಲ್ ತ ಏ ಎನೆ ಎಹಾ ವರುಗದ ಟೀಮ್ ಎನ್ ನೋಂವಿಮ ಮಿಸಾಲಕ ಗುಳಿ ಗುಳಿ ವಿಕ್ಟರಿ ಮೆಚು ಸತೇಗ ಮೆಚು ಕುರ್ಣ ಸ್ನುವಾಣೆ ಬೈ ಏ ಕಮ ಕೋ ಎದು ಏ ಕಂದಿ ಮಾಯಿ ಕುರಿ ಗೋಯಿಂಗೆ ಇಗೋತ ಹಮ ಎ ಮೈಂಡ್ ಸೆಟ್ ತಿರಿಯ ದಾಣೆ ನೋವೆ ಟೀಮ್ ಫೆನ್ನುನಿ ಮೆಸ್ ದಂಡು ಗೋಣ್ಣೇರು
3: ಇಂಟೆನ್ಸಿಟಿ ಎಕ್ಸ್ಪೆಕ್ಟ್ ಮೆತ್ತಕ ಬ್ಯಾಲೆ ಆಫ್ ಫ್ರಾನ್ಸ್ ಕೂಡ ಸ್ಪೀಡ್ ಇಂಟೆನ್ಸಿಟಿ ಎಗ್ರೆಸಿವಿಟಿ ಮೆಹುರಿ ಹಾಕಿ ಅಸು ಮಿ ಮೆಚ್ಚು ಕೊಡು ಫೆನೆ ನೋವೆ ಟೀಮ್ ಬದಲು ಕೊಫೆ ಬದಲು ಕುರಿ ಅಸ್ ಅಸು ಮಿ ಆ ಕೊಡು ತೆರಿಂಗ್ ಫರಾತ ಇಂಟೆನ್ಸಿಟಿ ಫೆನೆ
2: ತಂಕೊಳ್ಳಿ ಗಿನವಿ ಮಿಡಲ್ ತರ್ಡ್ ಗೆಂಗುಳಲ್ಲಿ ಫ್ರಾನ್ಸ್ ಬದಲು ಕುರಿ ಮೆಚ್ಚು ತಹೋರಿ ಕುರಿಯ ಬರಾವ
0: می گروپ گا سینگال ادی عراق آواد کرم دام چکے فرتا مہاف نیمیفا میبنی ایک سمکون سینگال کوری گوے گے میچو گے وارا کوری کڑو حبیب ڈیارا گے گول آلمین فینگی دے ہاتھر وانا منٹو گا دے فو تیر وانا منٹو گا عراق ان ایبا وے ریکارڈ دکا فا ریبین سولا کا ہے ایف فہو فرتا مہاف کا ہما بڑو بے عراق نیمیفا میبنی دیہ کلن تیرے نا ایکی کم فاہ کل بے ہیں سینگال ಇವಾಗೂ ಲೈವ್ ಟೇಬಲ್ ನಂಗೆ ಬಲಾಲಯರು ಮಿಯಾಣೆ ಬುರುಗೆ ಜಾಗ ಕ ಹಿಸಾಬುಗ ಮೇಳನಿ ಮೆಚುಗ ದೇಕಿ ರೆಕಾರ್ಡ್ಗೆ ಇನ್ಸಿಡೆಂಟ್ ಎಮ್ಮೆ ಫುರ್ತ ಮಾಡ್ಮೇಲೆ ದಕ್ಕಾಲಾಣ ಲಾಸ್ಟ್ ಡಿಫೆಂಡರ್ ಕಂಗ್ ಹುರೆ ಕುರಿ ಫೌಲಗ್ ಗೊತ್ತುಗ ಮೀ ಫೆನಿಗೆ ದಿಯ ರೆಕಾರ್ಡ್ ಇನ್ಸಿಡೆಂಟ್ ಅಬ್ಬಲಾರಣ್ಣ
2: මේ මෙචුවේ හාදත බලා එන රැක්කාඩු දිනුන් එහා රඟල එන්නු එන්න මෙසේ සීද රැක්කාඩ කාඩ කියයි හුරි ගෑගන්නක හයිකාරෙක් මීටරු දේතරෙක ඩිෆෙන්ඩර් බෙස්ලින් එකමකු මීග මේ වාගොතකි ලියෆ ඔන්නන් හම කලා හුදුම් හාදිසා හිඟීම වාංජය හුයි ඇදි හම ගෝල ජෙහෙනි බෝල
3: ගෝච
2: ඒ ගෝධකාරි ඒන එන ඩිෆෙන්ඩර් අබුරින් එහ මේ එම රඟල ගොත නිමිගේදී.
0: අද මී රැක්කාඩගේ කුරින් අල්මෙන් ගෝල් ෆැනිගෙන්දේ ඩියාරාගේ ෆරාතු මේ ෘත මගාරයක හිමිනි ගෙන්න්නකුම් කුළුන් තෙරේ අමගේම සෙනගල්ලන් එබජ අධි ගෙන ගෝල්තක ජහම් මෙමච්චුක ඒ
2: දෙගෝල්වරු අධි ජයන් දොහම්ද සදෑම් විධාන ේරුන් යි කොරියඇවරෙන්
0: අදිර තිම්තක තිජග
2: ජියම හත් එන තිනැති ජහන්ජයේ යගීන් කූරන්ගේ බප් ලත්සන් ආරම්
0: ඇද. ගෝල්ඩිෆරන්ස් හිසාබ් එ මුහිම්මුවේ සෙනගල්
2: මයිනස් හම්සා ඒ වර චාන්ස් කුඩවන්න මයිනස් ගෝල්තය එක්ග තිබේගෙන් වාන්ජහේ ඇයි උදවකම
0: කනකෙත ගෙන ගෝල්තක සෙනගල්
2: ජහන්ජයේ මිනිමම් ගෝල් ලීඩු කරම්
0: ඇද අල්ම මී ඉතුරු බෑතකන් අද බලාලන්න මි දෙවන හ නිකුන්නේරු ගෙනස්ථාන බදල්තක අද මහාරම ටේබල එකගතු වාක ස්ටක් කල නම ස්කුඩකුඩ ඔක්ත් කොට
4: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Knot.
5: මසකතුගේ ගොතුන් රශුග ගස්සිින්දම් හුට්ටස් කණ්ඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරිකුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානය ඔන්ලයින් ගො ගැනලුම ඊටුකුරි හයාර් කුරපා. තිබාගේ ව්‍යපාරි කාමයක් ව්‍යපාරියකන් හෙතුම එතකින් හේදෙක් කුරවෙන් කොම්ම පියවල වෙෙස් අලන ව්‍යපාර පිනා කුරුම. නමවෙස් නේගි උට්ට කුරමති වෙදා ගොදරති කාරිසායකුම් අලිපානුගේ හාදිසායකුම් නුවත වක්කමකි සවබු තිබා පිනාකුරි ව්‍යපාරි හිදු කුළගෙ තෙරේ නැතිදේ. විිපද අන්දාස නුකරවේ පද මාලි ගෙල්ලොත්තකුන් අරෑගතුම Allied Insurance, the leading insurer of the Maldives.
6: ගේ මුස්තක්බලටකා ෆහර් රකාකුරන් අවහ ෆට්ටවා මිහාර BML කිත්සේව එකකවන්ටේ කොම්මේ වගුතකු වෙස් ඔන්ලයින් කොංහුළුවෙන් දර්ෆුලන් අශාරාර් ෆොර්මුන් මේ එකකවන්් එකුජගේ අමිල්ල එකකවන්ට ගොටමටිකුම් බදල්වන් BMLලායකු ෆහර් රක්කා කුරවා.
7: You love this game. We get it. And everything it gives you is real. The discipline, the teamwork, the never quit. An education turns all of it into a life. On the pitch or off it, none of it goes to waste.
8: Transform your life with Villa College.

0: දිවහින්ගේ අමිල්ලවන්තකං කුරියරුවාදේ
1: දිවහින්ගේ උෆෙද්දුන් තෙරිකං දක්වාදේ
0: දිවහින්ගේ මාසීගේ මන්සර්ත සිෆකොද්දේ
1: දිවහින්ගේ අඩු
0: දිවහිරාජ්‍යයේගේ අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
0: අඩ්ඩි හනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
2: ಮುಬಾರಾತುಗೆ ಎಂ ಎಫ್ ಆಗಿ ಅದಾಹಮ ಕುರುತಕಾಯ್ ಹಿರಾಜ್ಯ ಎಂಗ್ ಸತರ್ಸ್ಟೇಕ್ ಸಾಲಿಸ್ ಕಿಲೋ ಹಾರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿ ಎಂ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್